0: අදාදා පොරිබිගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන සඳැල්ල වැඩසටහන සම්පාදනය කර ඔබ වෙත ඉදිරිපත් කරන මා ප්‍රේමා වීරවර්ධන. ඉතින් ඔබ දන්නවා මේ ගීතමය වැඩසටහන අවුරුදු 4ක් පමණ කාලයක් තුල බ්‍රිස්බේන් ප්‍රජාවේ ගීත ගායනයට දක්ෂ සහ ගීතවලට ආදරය කරන රසික රසිකාවියන් එක් කරගෙන විවිධ තේමාවන් යටතේ ඉදිරියට ගෙනාවා. ඉතින් බොහෝ දෙනා යෝජනා කරනවා මෙම වැඩසටහනට විශේෂිත නමක් තිබිය යුතුයි කියලා. මේ වන විට සඳ ගී සරණිය නමට සියල්ලගේම එකඟත්වය පළ වී තිබෙනවා. ඒ අනුව මාස දෙකකට වරක් අපගේ සඳ ගී සරණිය රස විඳින්නට ඔබට අවස්ථාව ලැබෙනවා. දැන් මම අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ කැඳවුම්කාරිණී හිමායාට ආරාධනා කරනවා මේ සඳ ගී සරණිය ගැන එහි නම එහි පසුබිම ගැන යමක් කතා කරන්න කියලා.
1: බොහොම ස්තුතියි ප්‍රේමා. ඉතින් ප්‍රේමා මතක් කරා වගේ අද සිට ප්‍රේමාගේ සාමාන්‍ය වැඩසටහන ගීතමය වැඩසටහනට නමක් තියෙනවා. නම තමයි සඳ ගී සරණිය. ඉතින් සඳ ගී සරණිය බදාදා රෑ ඇහෙන ගී සරණිය. ඉතින් මේ සඳ ගී සරණිය කියන නම අපි දෙන්නට හිතුවේ ප්‍රේමා ප්‍රමුඛ කණ්ඩායම එකතු වෙලා ඔවුන් මෙම නම යෝජනා කරේ. මොකද මේ වෙනකොට අවුරුදු දෙකක් පමණ මේ අවුරුදු දෙකකටත් වැඩි කාලයක් සිට මේ සංගීතමය සැඳෑව 4EB කරලියට ඔවුන් රැගෙන ආවා. ඉතින් මේ රැගෙන ආවහම නොඑක් තේමාවන් යටතේ මාස දෙකකට වරක් ඔවුන් ඒ සංගීතමය සරණිය ගෙනාවට අපිට මේ වැඩසටහනට හෝ කණ්ඩායමට නමක් තිබුණේ නැහැ. ඔවුන් හඳුන්වන්නේ 4EB ගීත කණ්ඩායම කියලා. ඒ වුණාට මේ වැඩසටහනට නමක් තිබුණේ නැති හින්දා අපි ප්‍රේමට යෝජනා කරා වැඩසටහනට නමක් යෝජනා කරන්න කණ්ඩායමම එකතු වෙලා කියලා. ඉතින් ඔවුන් මේ බදාදා සැඳැල්ලේ මාස දෙකකට වරක් ඉදිරිපත් කරන ඔවුන්ගේ මේ ගීතමය සැඳෑවට සඳ ගී සරණිය කියන නම යෝජනා කරාම අපේ කණ්ඩායම විදිහට අපි හිතුවේ ඒක මේ වැඩසටහනට ඉතාමත්ම සුදුසු නමක් කියලා. ඉතින් ප්‍රේමා, ඔබට අද සිට මේ පටන් ගන්න සඳ ගී සරණියට අපි 4EB සියලු කණ්ඩායමේ සියලුම දෙනා, ශ්‍රී ලාංකික කණ්ඩායමේ සියලුම සමාජික සමාජිකාවන් වෙනුවෙන් මම ඔබට සුභාසිංචනය ගෙනෙනවා. ඒත් එක්කම අපි හැමෝම එකතු වෙනවා ඔබට මේ කරන කාර්යයට සාමාන්‍යයෙන් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන සංගීත සැඳෑවක් පවත්වන එක හරි අමාරු වැඩක්. ඉතින් මෙවැනි සංගීත වැඩසටහනක් අපේ අසන්නන්ට තව චිරාත් කාලයක් පුරාවට ඔබට සහ ඔබේ කණ්ඩායමට ගෙනෙන්නට කියලා මම ආරාධනා කරනවා. ඉතින් ප්‍රේමා, අද වැඩසටහන ගැන ඔබම මතක් කරන්න.
0: ස්තුතියි හිමායා. එහෙමනම් ඉතින් අද මට තාක්ෂණයෙන් සහාය වෙනවා නිරාජකාරීවසම් සමග දුෂාන් විජේවර්ධන. හැමදාමත් වගේ සංගීතයේ සපයා දෙමින් අපට උපරිම සහයෝගයක් ලබා දෙන්නේ සරත් හපුගොඩ. ඒ වගේම වෙනදා වගේම කැමරාකරණයෙන් සහාය වන්නේ අපගේ හිතවත් බුද්ධික ගමගේ. ඉතින් අද මේ සඳ ගී සරණිය තුලින් අපේ මතකයන් සමග ජීවත් වන අපේ හදවත්වලට සමීප වූ ඒ සුන්දර පැරණි සිංහල ගීත රැසක් ගායනා කරන්නයි අපේ සූදානම. මේ ගීත තෝරා ගැනීමට තවත් සුවිශේෂී හේතුවක් තියෙනවා. මෙතෙක් එතෙක් කල් දකුණු ඉන්දියානු ගීත රචකයන් නිර්මාණය කළ සංගීතය සැපියූ ගීත වෙනුවට දේශීය සංගීතකරුවන් අපේ ලංකාවට ගැලපෙන සහ අපේ ගායක ගායිකාවන් යොදාගෙන නිර්මාණ ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය මෙම ගීතවලින් පැහැදිලි වෙනවා. එහෙමනම් අපි පළමු ගීතයට යමු. අපි තෝරාගත් මුල්ම ගීතේ ශාන්ත වූ මේ කාලයේ මෙහි මුල් ගායනයේ සීතානා නායකර් මහත්මිය සමඟ AJ කරිම් මහත්මයා, ගේයපද සරච්චන්ද්‍ර ආටිගල මහත්මයා, සංගීතය PLA සෝමපාල මහත්මයා.

අපි මීළඟ ගීතය ආදර නදිය ගලා ආවා දෙගොඩතල. 1955 වසරේ තිරගත වූ පෙරකදොරු බෑනා චිත්‍රපටියේ එන ගීතයක්. මේ ගීතේ මුල් ගායනය මොහිදින් බෙක් සමගින් රුක්මණී දේවියගෙන්. මේ ගීතයේ ගේය පද ආනන්ද සරත් විමලවීරගෙන්. මෙහි සංගීතය බී.එස්. පෙරේරාගෙන්. මේ ගීතය හරියට ආදර නදියක් වගේ ලස්සනට ගලා යනවා. මේ ගීතය අපි ආදරයෙන් වැළඳගත්ත ඉතාම සුන්දර ආදර ගීතයක්.

0: ඉතින් හිමාය අපි අද කතා කරන්නේ පැරණි ගීත අපි සින්දු කියන්නේ පැරණි ගීතනේ ඉතින් මට නම් ඇත්තටම හරිම ආදරණීයයි මේ ගීත මට හිතෙනවා ඔයත් එහෙම වෙන්න ඇති කියලා ඔයාගේ අදහස් මොනවාද
1: ප්‍රේමා මේ පැරණි ගීත කියුවහම අපිට අර පැරණි කියන වචනේ ඇතුලේ තියෙනවනේ හිතට දැනෙනවා කියන එක. ඉතින් මේ ගීත අහගෙන මෙච්චර වෙලා මේ ගීත අහගෙන හිටනකොට මේ ගීත අපේ හදවතට කොයි තරම් සමීපයිද කියලා හිතුණා. ඉතින් ප්‍රේම මගෙන් ඇහුවනේ මට මොකද්ද
0: කියන්නේ පැරණි ගීතනේ. ඉතින් මට නම් ඇත්තටම

0: සම්බන්ධ දැනුමඩු හින්දා ඉතින් අපි ඒක ගැන මට වැඩි හොඳින් දන්න කෙනෙක්ට ආරාධනා කරමු. ඉතින් අපි ආරාධනා කරනවා ආචාර්ය ජේ වීරවර්ධනට මේ පැරණි ගීත ගැන ඔහුගේ අදහස් මොනවද කියලා දැනගන්න. මම අහලා තියෙන විදිහට ඔහු පැරණි ගීත රසිකයෙක් සහ පැරණි ගීත ගැන හොඳටම හොයලා බලලා තියෙනවා. ජේ
1: ඇත්තමයි, මම නම් මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ මේ ප්‍රබුද්ධ දැනුමක් තිබෙන කෙනෙක් හැටියට නෙමෙයි, රසිකෙක් හැටියට. ඌව කිව්වාගේම අපි කවුරුත් මේ ගීත දිහා බොහොම ආදරයෙන් සහ විචාරාත්මකව බලපු කාලයක් තිබුණා. ඉතින් මේ ගීත, පරණ ගීත සහ අද ගීත බැලුවොත් එහෙම මේ ගීත පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගීත පටිගත වූ කාලය, තාක්ෂණ තිබිච්ච කාලය. ඉතින් මෑතකදී නන්දාමාලිනී මහත්මියගේ සමග සාකච්ඡාවක් සඳහන් වුණා. ඒ කාලේ ගීතයක් බැරුලාක්කත් කොහොම හරි අඩුපාඩුවක් වුණොත්, බැරුලාක්කත් ගායකට කැස්සක් ඇති වුණොත් පවා ආපහු මුලින් ඉඳන් කරනවා. ඒ අනුව දවල් දෙකට පටන් ගන්න ගීත මේ පටිගත කිරීම රෑ දෙක විතර යනකම් යන්න තිබුණා කියලා. ඇත්තම ඔබට මතක ඇති ලංකාවේ එකම ගීතයයි කැස්සක් සමග වාදනය වෙන්නේ, බොහොම ප්‍රබුද්ධ අපේ සංගීතඥයෙක්. දෙවනේ බැලුවාම මොනවා වුණත් මේ හැම ගීතයකම අර්ථයක් තියෙන්න ඕන. ඒකම අමරදේව ෂූරින් කියනවා වගේ මෙලඩි එකකින් තමයි පටන් ගන්නෙ. නමුත් රසිකයාව ආනන්දයෙන් සතුටුදායක තත්ත්වකින් ඉඳලා ප්‍රඥාවට ගෙනියන්න ඕන, යම්කිසි පණිවිඩයක් තියෙන්න ඕන. ඉතින් මේ අතර පහුගිය කාලේ පොඩි විවාදයක් තිබුණා ප්‍රවීණයෝ අතර සහ ප්‍රවීණ සහ තරුණයෝ අතර. මේ ප්‍රවීණයෝ කිව්වා මේ දැන් ගීත ගායනා කරන රිද්මේට තමයි කැමති. ඉතින් ඒකින්ද හදුරත නෙමෙයි කතා කරන්නේ, මේගොල්ලන්ගේ කකුල් දෙකටයි මේ සින්දු කියන්නේ කියලා. මේ ඒ වගේම මේගොල්ලන්ගේ අරයක් නැති විලාප, මේ හරියට ඇක්සිඩන්ට් වට්ටුවේ එන විලාප වගේ කියලා. ඉතින් මොන වුණත් එක පැත්තෙන් බැලුවාම ප්‍රවීණයෝ අතිනුත් වැරද්දක් වෙලා තියෙනවා. ඒගොල්ලොත් අපිට කරන්න පුළුවන් මේක විතරයි. නමුත් තරුණයන්ගේ අදහස් සහ රිද්මේටත් යමක් තැනක් දෙමින් ඒ සමග හොඳ නිර්මාණ මං හිතන්නේ පසුගිය කාලය තුළ නිර්මාණ වුණයි කියලා. ඉතින් තාක්ෂණය අනුව ඉස්සරහට යනවා, අපි බොහොම පරිස්සමෙන් බලා ඉන්නවා. ඒ සමගම මේ සොඳුරු ගීත අද රාත්‍රී මේ සුන්දර සන්ධ්‍යා ගායනා කරන සොඳුරු ගීතවල තියෙන අර්ථය සහ පදමාලාව සහ ඒවෙන් මේ ප්‍රකාශ වන අදහස් ඉතාමත් සුන්දරයි. මේ මං හිතන්නේ මං කතා කළ ඇති කියලා.
0: ඔව් ජේ, මට ඔබ කිව්වා වගේම මේ ආනන්දයෙන් ප්‍රඥාවට යන ඉතාමත්ම සුමිහිරි පැරණිගි අපේ අසන්නන් මේ වෙනකොට ඉතාමත්ම ආදරයෙන් මේ ගීත වැළඳගෙන තියෙනවා ඇති. ඒත් එක්කම අද රාත්‍රියේ ඉතාමත්ම ආදරයෙන් මේ ගීත අහනවා ඇති. ඉතින් මේ පොඩි කතා බහට එකතුනාට බොහොමත්ම ස්තුතියි ජේ. අපි දැන් ආරාධනා කරමු ඊළඟ ගීතය අපි අසන්නන්ට හඳුන්වා දෙන්න කියලා.
2: අපේ ඊළඟ ගීතය වෙන්නේ රවණ්ණන්තුන් කරරින් පැසිලා කියන ගීතය. අපේ පැරණි ගීත අතරින් ගැමි පරිසරයේ සුන්දරත්වය අපට මතක් කරන ගීත බොහොමයක් තිබෙනවා. ලතා වල්පොළගේ මිහිරි හඬින් ගැයෙන මේ ගීතය මාසලන් චිත්‍රපටයෙන් එන ගීතයක්. රන්වන් කෙත්වතු, ගැමි පරිසරය, අපේ පැරණි ජීවන රටාව, මේ හැම දෙයක්ම මතකයට ගෙන එන ගීතයක්. පැරණි ගීත කියන්නේ අපේ සංගීත ඉතිහාසය විතරක් නොවේ, ඒවා අපේ සමාජ ජීවිතය, අපේ සංස්කෘතිය, අපේ ජීවන රටාවන් සුරැකිලා තියෙන මතක සටහන්. එහෙනම් අපි ඒ ගීතය අසා බලමු.

ඡන්ද කියන්නේ අපේ පැරණි ගීතවල නිතරම හමුවන සුන්දර වචනයක්. ඡන්ද එළිය ආදර හැඟීම අවදි කරනවා. තවත් විටක ඡන්ද එළියෙන් තනිකමක් අපිට දැනෙනවා. තවත් අයට ඡන්ද එළියෙන් පරණ මතකයන් අවදි වෙනවා. මේ ගීතය සීටි ප්‍රනාන්දු සහ රුක්මනී දේවි ගායනා කළ ආදරණීය යුග ගීතයක්. පුන් ඡන්ද හිනැහෙන්නේ වනමල් පිබිදෙන්නේ කියන වචනවලින් අපේ ඇස් ඉදිරියේ ලස්සන පරිසරයක් මැවෙනවා. මේ ගීතයේ ගීපද විමලදාස පෙරේරාගෙන්, සංගීතය පැට්‍රික් දෙනිපිටියගෙන්. ආදරය ගැමි ජීවිතය සහ ස්වභාව ධර්මයට එක්ව ගැලපුණු මේ ගීතයේ රසවිඳිමු.

මීළඟ ගීතය පෙම් කැකුළු පිපි. ඒම් රාජා සහ ජමුණා රායනි ගායනා කරන පෙම් කැකුළු පිපි ගීතය 1985 වසරේ සොරි 55 වසරේ තිරගත වූ සැඩසුලන් චිත්‍රපටයට අයත් ගීතය. මෙහි ගේයපද ආනන්ද සමරකෝන්ගේ, සංගීත එක්ස් එස් දක්ෂිණමූර්තිගේ. ආදරේ මල් කැකුලක් වගේ පිපෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ආදරේ දුකක් බවට පත්වෙන අවස්ථාවන් ගැන මේ ගීතෙන් කියවෙනවා. ඒ නිසා මේ ගීතේ මිහිර අතරින් අපට වේදනාවකුත් දැනෙනවා. මේ ගීතය පෙම් කැකුල පිපි.

දැන් අපි රස විඳින්න යන්නේ වෙනස්ම සුන්දරත්වයක් තියෙන ගීතයක්. වැස සීතල ගඟුලේ. මෙහි මුල් ගායනය ආනන්ද සමරකෝන් සමග පී පී ලීලාවති. ගේ පද රස සංගීතය ආනන්ද සමරකෝන්ගේ. ඉතින් සීතල ගඟක දියට පැනලා නිදහසේ සබාධම විඳින්න අපිටත් කාලයක් තිබුණා. අද අපේ ජීවිත ඉතා වේගවත්. තාක්ෂණය අපේ ජීවිත පහසු කරලා තියෙනවා. නමුත් සමහර වෙලට අපිට හිමි වෙලා තියෙන ඒ සතුට ගහක් යට ඉඳගෙන කතා කරන්න ඔහේ තොර තෝංචියක් නැතුව කතා කරන්න ඊළඟට යාළුවොත් එක්ක හිනා වෙන්න අපි ආස කරන ගීතයක් එකට ගායනා කරන්න ඉතින් මේ වගේ ජීවිතේ සරල දේවල් අපිට නැති වෙලා තියෙනවා ඉතින් ඒ සරල ජීවිතයේ සුන්දරත්වය මේ ගීතෙන් අපිට මතක් කරලා දෙනවා.

0: ඕ මට හිතෙන්නේ අපේ අසන්නන් මේ හඳපානේ පැරණි ගීතවල ඉමිහිරි මේ නාද රසවිඳමින් ඉන්නව ඇත්තේ. ඉතින් ඒ රසවිඳමින් ඉන්න අතරතුරේ අපි හිතුවා ගීත ගායනා කරන අයගෙනුත් අහලා බලන්න මේ ඕන් මේ ගීත කොයිතරම් රසවිඳිනවද සහ ඕන් මේ ගීත වලට කොයිතරම් බැඳිලා ඉන්නවද කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා දැන් මේ අපේ ගීත ගායනා කණ්ඩායමේ ඉන්දුමති අධිකාරි මහත්මිය. ඔබතුමියට මේ පැරණි ගීත කොහොමද දැනෙන්නේ?
1: ඇත්තටම බොහොම ස්තුතියි. මේ ගීත ඇත්තටම අපි අවුරුදු 7-8 වගේ කාලෙ ඉඳලම එහෙම දැන් 55 ඉතින් ආවසින්දු තියෙනවා. ඒතකොට මට අවුරුදු 5යි. එතකොට අපේ නෑද ලොකු අයියලක් කළා මේව ගායනා කරනවා. ඊටත් පරණීම අපේ තාත්තලා එහෙම හසයි. තාත්තා එහෙම මට මතකයි ඒ සින්දුවල ඔය ගායකින්ගේ නම් කියනවා, සින්දු අහනවා. ගොඩක් ඒගොල්ල ප්‍රිය කළා ඒවා. ඉතින් ඒක ඔයාට පේනවා පරම්පරා ගණනාවක්. කොච්චර සංගීත ශෛලීන් ආවට සින්දුවල මේ රැලි ආවට ඒ වගේ වටිනාකම අඩු වෙලා නැහැ. එන්න වටිනාකම වැඩි වෙනවා. අනිත් එක පදමාලා දිහා බලන්නේ ඒවා ඔක්කොම කොච්චර මේ ඇත්තම හරීම සරලයි. ඕන කෙනෙකුට ඒවා විඳින්නත් පුළුවන්. ලොකු මේ ප්‍රහේලිකා නැහැ. ඉතින් මං හිතනවා මේ ගීත ගායනා කිරීම මේ මම වගේ වැඩිහිටි අයට පමණක් නෙමෙයි තරුණ දරුවන්ටත් ගොඩක් මේ රස විඳින්න පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා කියලා. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි. ඒ කාරණාව ඇත්තටම ඇත්ත. දැන් අද ගායනා කරනවා අවුරුදු 80-85කට එහා නිපද වුණු ගායනා කෙරුණු ගීත. ඉතින් අද 2026 වර්ෂයේදී අදටත් ඒ ගීත අපි හැමෝටම රස විඳින්නට පුළුවන්. ඉතින් අපි අහලා බලන්නට හිතුවා අද අපේ සංගීත කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා හරිම තරුණ ගායිකාවක්. ඇය මට හිතන්නේ ඇය ඉපදෙන්න වසර ගණනාවකට කලින් ගැයුණු ගීත මේවා. ඉතින් මදු අද ඔයාට මේ අත්දැකීම මොන වගේද? මේ පැරණි ගීත ඔබට කොහොමද දැනෙන්නේ?
2: ස්තුතිමට මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම මේ සමහර ගීත මම අහලවත් නැති ගීත. හැබැයි මේ කට්ටියත් එක්ක එකතු වෙලා ගායනා කරනකොට ඒක කොච්චර ලස්සනද, ඒ වගේ තනුව, ඒ වගේ මේ කියන්නේ ලියලා තියෙන පද රචනය කොහොමද, කියන්නේ හරිම ලස්සනයි. හිතට හරිම සැනසීමක් දෙන ගීත තමයි. මම හරිම ආසාවෙන් රස විඳිනවා.
0: ඕ ඉතින් මදු කිව්වා වගේ හිතට සැනසීමක් දැනෙන ගීතයි මේවා. ඉතින් අපේ අසන්නනොත් මේ වෙලාවේ ඔවුන්ගේ හිතටත් සැනසෙමින් මේ ගීත අහනවා ඇති. ඉතින් මදු මට හිතෙන්නේ ඔබගේ වයස වගේ දෙගුණයක් තෙගුණයක් වෙච්ච ගීතත් අද ගායනා කරනවා. ඉතින් වයස් ભેදයක් නැහැ මේ ගීතවලට. මේ සියලුම ගීත අපි වයස් ભેදයකින් තොරව රස විඳින්නට පුළුවන් ගීත. ඉතින් අපි වයස ගැන දැන් කතා නොකර මං හිතුවා තවත් අපේ ගායනා කණ්ඩායමේ කෙනෙක්ගෙන් අහන්න මේ ගීත ඔහුට මොන වගේද දැනෙන්නේ කියලා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් යාවත් කාලිනව මේ අපේ ගායනා කණ්ඩායමත් එක්ක එකට එකතු වෙලා හිටියේ රණදේව මහත්මයාගෙන් තමයි අපි අහන්න හිතුවේ පැරණි ගීත. අද මේ ගායනා කරන ගීත ඔබේ හදවතට කොයිතරම් ළඟයිද?
3: වචනෙන් නිමා කරන්න බෑ. අපේ මේ ඉඳුමති අක්කා කිව්වා වගේ ඒ අක්කගේ මගේ පරතරය මම හිතන්නේ අවුරුදු 20ක් නැති යන්නේ මේ ඉස්සර තුනක් විතර ඇති ඉඳුමතියක්. ඉතින් ඒ කාලේ මමත් ඒ වගේම ඔය අපේ බාප්පලා තාත්තලා අම්මලා කියනවා ඔය සින්දු ඒ වගේම රසවිඳිනවා. දැන් දැනට වුණත් අපි පොඩ්ඩක් ඔය එක්කව වෙලා මදුබැන් ටිකක් දාගත්තාම ඔය සින්දු තමයි අපි අගය කරලා ලස්සනට කියන්නේ. මේ අලුත් ඒවායින් අපිට එච්චර රසයක් එන්නේ නැහැ. මේවා හොඳ තාලෙට ගයනවා. අනිත් එක අපි පොඩි කාලේ ඔය ප්‍රේම සම්බන්ධකම් ඔය පොඩි පොඩිවත් මතක් වෙන ඔය ඇස්සේ. ඉතින් මේ හරි වටින මේ ලස්සන සින්දු මේවා.
0: ඉතින් මට හිතෙන්නේ අපේ අසන්නනොත් ඒ වගේම නරඹන්නනොත් ඔබ සියලු දෙනාම ඔබගේ අතීතයට යමින් ඔබ ඉපදුණු වයස වසර ඒ කිසිම දෙයක් අදාළ නැහැ මේ ගීතවලට. මේ ගීත ඉතාමත්ම අර කියන්නේ ටයිම්ලස් ගීත. මේවට කාලයක් නිර්ණය කරන්නට බෑ. ඉතින් මට හිතෙන්නේ අපිට පුළුවන් දැන් ඊළඟ ගීතයට යොමු වෙන්නට. ඉතින් අන්න සුදු ගීතයට පෙරවදන ලබා දෙන්න ඉතාමත්ම ස්වරූපී උපමාලිකා මේ අපිත් එක්ක එකතු වෙනවා.
4: Thank you. ඇත්තටම මේ ගීතය 1953 වසරේ තිරගත වුණු කැලෑ හඳ කියන ලස්සන චිත්‍රපටයෙන් එන ගීතයක්. මෙම ගීතේ මුල් ගායනය රුක්මණී දේවී සමග මොහිදීන් බෙක් මහත්මයා තමයි ගායනා කරන්නේ. මෙහි ගේය පද හර්බර්ට් එම් සෙනවිරත්න මහත්මයාගේ. ඇත්තටම මෙම ගීතය අහනකොට පරිසරයේ විසිතුරු බව ආදරයෙන් පිරුණු ලෝකයක් අපිට මවා දෙනවා මේ චිත්‍රපට. ඇත්තටම මේක චිත්‍රපටියත් එහෙමයි, මේ ගීතය ඇහෙනකොටත් එහෙමයි. ඉතින් මෙම ගීතය වසර 70කට පමණ වඩා පැරණි ගීතයක්. ඒ වුණාට අපි අදටත් අපේ හදවත්වල රැඳී තිබෙන මෙම ගීතය, මෙම ගීතයේ තනුව ඇත්තටම හදවතට කාවදින අපිට සුන්දර පරිසරයක්, සුන්දර ආදරෙන් පිරුණු ලෝකයක් මේ සින්දුව අහනකොට අපිට මැවිලා පේනවා. ඉතින් අපි හමු දැන් අන්න සුද්ධෝ පාටවල. Thank you.

0: මට හිතෙන්නේ අපද වැඩසටහනේ අවසානයටත් ඉතාමත්ම වේගෙන් ලං වෙලා තියෙනවා තව පැයක් ගියත් තව පැය ගණනාවක් ගියත් මට හිතෙන අහගෙන ඉන්නට පුළුවන් විදිහේ ඉතාමත්ම අපේ හදවතට දැනෙන සුමීරු ගීත තමයි අද ප්‍රේමාගේ වැඩසටහනෙන් ඉදිරිපත් කරේ. ඉතින් මේ අවස්ථාවේදී මම නැවතත් ප්‍රේමාට ඒත් එක්කම අද සිට ආරම්භ වුණු සඳ ගී සරණිය මේ අපේ 4EB ගායන කණ්ඩායම එකතු වෙලා මාස දෙකකට වතාවක් ඉදිරිපත් කරන සඳ ගී සරණියේ පැරණි ගී ගායනා වැඩසටහන තමයි මේ නිමාවටපත් වෙන්නට යන්නේ. ඉතින් මේ නිමාවට කලින් විශේෂයෙන් ප්‍රේමන්ට වගේම මේ සඳ ගී සරණිය වැඩසටහනට එකතු වෙන දෙදෙනෙක් ඉන්න ඕන් දෙදෙනාටත් අපි ඉතාමත්ම ස්තුතිපූර්වක වෙනවා. ඒ තමයි අපේ මොකද මේ සඳ ගී සරණිය වැඩසටහන 4EB එකේ රේඩියෝවෙන් අහන වැඩසටහනක් විතරක් නෙමෙයි අපේ 4EB Facebook පිටුවෙන් බලන්නට පුළුවන් විදිහේ වැඩසටහනක්. ඉතින් එහෙම බලන්නට අපිට අවස්ථාව ලබා දෙන්නේ හැමදාමත්ම වගේ බුද්ධික ගමගේ සොයුරා සහ දුෂාන් යෙජ්ජේ වාදන සොයුරන්. ඉතින් බුද්ධික දුෂාන් ඔබ දෙපළටත් අපි හෘදයාංගමව ස්තුතිපූර්වක වෙනවා. ප්‍රේම අද ඉතාමත්ම සාර්ථක වැඩසටහනක අවසානයටයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මම නැවතත් ඔබට සුභාශිංසනය පුද කරනවා මෙවැනි වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත් කරාට. ඉතින් එහෙනම් මයික්‍රොෆෝනය මම නැවතත් ඔබට ලබා දෙන්නම්.
1: බොහොම ස්තුතියි හිමායා. ඇත්තටම සඳ ගී සරණිය වැඩසටහන තුළින් අපි ඊළඟට ඉදිරිපත් කරන්න යන්නේ දෙසැම්බර් මාසේ තියෙන නත්තල් කැරොල් ගී. ඉතින් අපි ආරාධනා කරනවා නත්තල් කැරොල් ගී ගායනා කරන්න පුළුවන් හැමෝටම ඇවිල්ලා සහභාගි වෙන්න කියලා. ඉතින් දැන් ඉතින් අපේ මේ වැඩසටහනේ අවසානයටනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් තව එකම ගීතයයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මම කීප දෙනෙකුට ස්තුති කරන්න ඕනේ. ඉතින් ආදරණීය ඔබගෙන් සමුගන්නයි අපි මේ සූදානම. අපි සමග පුරා හෝරාවක් රැඳී සිටි ඔබත් අප සමග සඳ ගී සරණිය තුළින් අතීතයට පුංචි ගමනක් යන්නේ නැති මේ ගීත තුළින් අපට ආදරය මතක් කර දුන්නා. තරුණ කාලයේ අපේ මතකයට ආවා. ඒ වගේම අපේ ගැමි ජීවිතය, අපේ සිනමාව, අපේ සංගීත ලෝකය අපට මතක් කර දුන්නා. ඉතින් අද මට තාක්ෂණයෙන් සහාය වුණ නිරජ් සහ දුෂන් සොයරන්ටත් සංගීතය සපයා දෙමින් අපට ලොකු සහයෝගයක් දුන් සරත් හපුගොඩ සොයරාටත්, කැමරා කරණයෙන් සහය දුන් බුද්ධික ගමගේ සොයරාටත්, මට නන්නායටින් සහය දුන්න ජයසිරි වීරවර්ධන, සුනිල් ශාන්ත පටබැඳිගේ, ඒ වගේම 4EB ශ්‍රී ලංකා කික කණ්ඩායමේ කැඳවුම්කාරිණී හිමායාටත්, ගීත ගායනයෙන් සහ කතනෙන් සහය දුන් ඔබ සියලුම මිතුරු මිත්‍රයන්ටත්, අසා සිටි ඔබ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. එහෙමනම් අපේ අවසාන ගීතේ තමයි පෙම් රාජේ මංගල යෝගේ කියන ගීතය. මේක කලින් ගායනා කරලා තියෙන්නේ ලතා සහ ධර්මදාස වල්පොල. එහෙමනම් අපි මෙතනින් නවතිනවා. ඔබට සුභ රාත්‍රියක්.